ඔජිගින් සෙත්තු මේමෙත් අගේ දතරං මෙමෙතාගේ ඥ බරූය 101.3 FM YFM ගුලයි සිජාලයි.